දකි පුට්ටෝ මසා බෘතේ තංජඥා වසලෝ ඉති යෝ ඥාතිී නන්නක සකහනංවා ධාරේතුපති දිස්සතිම්. සහත්සන් සම්පියනවා තංජඥා වසලෝ හිති යෝ මාතරංවා පිතරංවා ජින්නකංගත යඔබ්බනම් පහෝ සන්තෝන වරති තංජඥා වසලෝ හිති යෝ මාතරංවා පිතරංවා බාතර

සුචි භෝජනං ආග තන්න පටි පූජේති තංජඤ්ඤා වසලෝ හිති යෝ බ්‍රාහ්මණං වා සමනං වාඤ්ඤං වාපි වනිබ්බකම්ම සාවාදේන වංචේති තංජඤ්ඤා වසලෝ හිති යෝ බ්‍රාහ්මණං වා සමනං වා බත කාලේ උපටි තේරෝ සේති වාචානච්ච දේති තංජඤ්ඤා වසලෝ හිති අසතං යෝද පබ්‍රෝති මොයෙන පලි ගුන්ටි තෝනකින්

0: ආත්මන භගවන්තං හේතදෝ චබිකන්දං භෝගතම අභිකන්දං භෝගතම සේතාවි භෝගතම නිකුජිතං වා උකුජේ පටිච්චනං වා වේරේ මුල්ලස්වා මගං ආචිකේ අන්ධකාරේ වා තෙල පජ්ජෝතං ධාරේ චක්කමන්ත රූපනි දක්ඛින්ති තේව මේවං බෝතා කුතමින ආ
1: ඒක පණියෝ ආරේ ධම්මෝ ප්‍රකාශිතෝ

සොති තේවතු සබ් දායවම් මේ සුතන් ඒකන් සමයම් භගවාසා භාරාණසියන් විහරති සිපතනේ මිගදායේ අනුත්තර මිගදායේ තත්‍රකෝ භගවා බේකු ආමන්තේසි භික්කවති බදන්තේති තේ බික්කෝ භගවතෝ පච්චත් සෝසුම් භගවයේ තදෝච තතාගතනේ බික්ක

නිචවා ලෝකත්මින් යදිදන් චතුන්නන් අරය තච්චානං ආචෙක්කන දේශනා පංජ පනා පට්ට පනාවරණා විභජනාවත්තා අනිකම්මං කත මේ සංචතුන්නන් දුක්ක සරය තච්චත්ස. ආචෙක්කන දේශනා පංජ පනා පට්ට පනා විවරණා විභජනාවත්තා අනිකම්මන් දුක්ක සමුදයත්ස රේතච්චත්ස. ආචෙක්කන දේශනා පංජ පනා පට්ට පනාව විවරණා විභජනාවත්තා අනිකම් අන්දුක නිරෝධ නිරෝධස රේතච්චත් ආචෙක්කන දේශනා පංජ පනා පට්ට පනා. විවරණ විජනාවතනි කම්මන්දුක නිරෝධ ගාමිනී පටිපදා හරිය සත්‍යස ආචිකන දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණ විදනා උත්තානි කම්මන් තථාගතේන බිකේ වේරතා සම්මා සම්බුද්දේන බාරාණසයන් ඉදිපතනෙමි ගදායනොතරන් ධම්මචක්කම් පවත්තිතං අපපතිවත්තියන් සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රාහ්මනවා කේනචවා ලෝකස්මී යතිතං මේ සංචතුන්නං හරිය සත්‍යානං ආචකන දේශනා පංජපනා පට්ටපනා විවරණ විපජනාවත්තානි කමන්සේ වේත භික වේ සාරිපුත්තම ගල්ලානේ පජත භික වේ සාරිපුත්තම ගල්ලානේ පණ්ඩිතා භික්කෝ අනුගහක බ්‍රහ්මචාරී නන්සේ යතාපි භික්කවේ ජනති ඒවං සාරිපුත්තෝ සේයතාපි ජාත සාපාදේතා ඒවම ගල්ලානෝ සාරිපුත්තෝ භික්කවේ සෝතාපත්ති පලේ විනේතේ.

පේතුමිරතුම විපතුතුන් උත්තානිකාතුන්තේ දෙමවච භගවායිතං වත්වාසුගතෝ උට්ටායාසනාභියානම් පාවිසී තත්‍ර කෝවායස්මා සාරිපුත්තු වචිරපක්කන්තස්

මා සාරිපුත්තෝ ඒතදෝච තථාගතේ නාවතු අරහතා සම්මා සම්බුද්දේන බාරාණසයන් ඉදිපතනෙමිකද අනුත්තරන් ධම්මචක්කම් පවත්ති තං අපරිවත්තියන් සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මණවා කේනචමා ලෝකස්මින් යදිදං චතුන්නං අරිය සත්‍යානං ආචිකනා දේශනා පඤ්චපනා පට්ඨ පනා විවරණා විජනා උතනි කම්මං කත මේ සංචතුන්නං දුක්ඛාචාරය සත්‍යස ආචිකන දේශනා පඤ්චපනා පට්ඨ පනා විවරණා විජනා උපෝට්ඨානි කම්මං දුක්ඛ සමුදය සාරය සත්‍යස ආචිකන දේශනා පඤ්චපනා පට්ඨ පනා විවරණා විජනා උත්තානි කම්මං දුක්ඛ නිරෝධස අරිය සත්‍යස ආචිකන දේශනා පඤ්චපනා පට්ඨපනා විවරණා විදනා උත්තානි කම්මං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා අරිය සත්‍යස ආචිකන දේශනා පඤ්චපනා පට්ඨපනා විවරණා විදනා උත්තානි කම්මං ගතමං ජාවත දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ මරණම්පි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස දුක්ඛායම්පි චන්නලපති තම්පි දුක්ඛං සංගිතේන පංචුපාදානක්කන්දා දුක්කා කතමංචාසෝ ජාති යාතේ සන්තේ සංසත්තානන් තම්මී තම්මී සතනිකාය ජාති සංජාති ඔක්කන්ති අභි නිබ්බන්ති කන්දානම් පතු පාතු භාවෝ ආයතනානම් පටිලාබයං උච්චතාවසෝ ජාති කතමංචාවසෝ ජරා යාතේ සන්තේ සංසත්තානන් තම්මී තම්මී සතනිකාය ජරා ජීනතා කණ්ඩිච්චං පාලිච්චනම් වල වලිතතා ආයුනෝ සංහාති ඉන්ද්‍රයානම් පරිපාකෝ අයං උච්චතාවසෝ ජරාගතමංචාවසෝ මරණං යාතේ සන්තේසං සත්තානං තම්මා තම්මා සතනිකායා චුති තවන්තා බේදෝ අන්තරදානං මර මච්චු මරණං කාල කිරියා කන්දානම් බේදෝ කලේප රස නික්කපයිදං උච්චතාවසෝ මරණං කතමංචාවසෝ සෝකෝ යෝකෝ අවසු අන්‍යතරන්තරේන ව්‍යසනේන සමන්නාගත සංචරන්තරේන දුක්ක ධම්මේන පොට්ටස්ස සෝකෝ සෝචන සෝචිතත්තං අන්තෝ සෝකෝ අන්තෝ පරිසෝකෝ අයං උච්චතාවසෝ සෝකෝ තමංචාවසෝ පරිදේවෝ යෝකෝ අවසෝ අඤ්ඤතරන්තරේන ව්‍යසනේන සමන්නාගත සංචරන්තරේන දුක්ක ධම්මේන පොට්ටස්ස ආදේවෝ පරිදේවෝ ආදේවනා පරිදේවනා ආදේවිතත්තං පරිදේවිතත්තං අයං උච්චතාවසෝ පරිදේවෝ ගතමංචාවසෝ දුක්ඛං යං කෝ ආවසෝ කායිකං දුක්ඛං කායිකං අසතං කාය සම්පස්සදං දුක්ඛං අසතං වේදේතං ඉදං උච්චතාවසෝ දුක්ඛං ගතමංචාවසෝ දෝමනසං යං කෝ ආවසෝ වේදේ චේතසිකං දුක්ඛං අසතං මනෝ සම්පස්සදං දුක්ඛං අසතං වේදේතං ඉදං උච්චතාවසෝ දෝමනසං ගතමංචාවසෝ උපායාසෝ යෝ කෝ ආවසෝ අඤ්ඤතරන්තරේන ව්‍යසනේන සමන්නාගත සංඤතරන්තරේන දුක්ඛ ධම්මේන පොට්ටස්ස ආයාසෝ පායාසෝ ආයාසි තත්තං උපායාසි තත්තං අයං උච්චතාවසෝ පායාසෝ කතමංචාවසෝ යම්පි චන්නලපති තම්පි දුක්ඛං ජාති ධම්මානං ආවසෝ සත්තානං එවං ඉච්ඡා උපජ්ජති අවෝ වතම යන්න ජාති ධම්මාස්සමනච වතනෝ ජාති ආගච්ඡේ යාතින කෝපනේතං ඉච්ඡා පත්තබ්බං ඉදම්පි යම්පි චන්නලපති තම්පි දුක්ඛං ජරා ධම්මනං අවසෝ සත්තානං ඒවං ඉච්ඡා උපජ්ජති ආහු වතමයන් ජරා ධම්මා සමනචවතුනෝ ජරා ගච්ඡේ යාතින කෝපනේතං ඉච්ඡා පත්තබ්බං ඉදම්පියම් පිච්ඡන් අලපති තම්පි දුක්ඛං ව්‍යාධි ධම්මනං අවසෝ සත්තානං ඒවං ඉච්ඡා උපජ්ජති ආහු වතමයන් ව්‍යාධි ධම්මා සමනචවතුනෝ ව්‍යාධි ආගච්ඡේ යාතින කෝපනේතං ඉච්ඡා පත්තබ්බං ඉදම්පියම් පිච්ඡන් අලපති තම්පි දුක්ඛං මරණ ධම්මනං අවසෝ සත්තානං ඒවං ඉච්ඡාව පජ්ජති අවෝ අතම යන මරණ ධම්මා සාමන චවතනෝ මරණං ආගච්ඡේ යාතින කෝපනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පියම් පිච්ඡන් නලපති තම්පි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසා ධම්මානං අවසෝ සත්තානං ඒවං ඉච්ඡාව පජ්ජති අවෝ අතම යන ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසා ධම්මා සාමන චවතනෝ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසා ආගච්ඡේ යුංති නොකෝපනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පියම් පිච්ඡනලපති තම්පි දුක්ඛං කතමංචාවස සංකේතේන පංචපාදානක්ඛන්දා දුක්ඛසේති දන් රූපපාදානක්ඛන්දෝ වේදනානුපාදානක්ඛන්දෝ සංඤ්ඤෝපාදානක්ඛන්දෝ සංඛාරෝපාදානක්ඛන්දෝ විඥානෝපාදානක්ඛන්දෝ මේ උච්චතාවසෝ සංකේතේන පංචපාදානක්ඛන්දා දුක්ඛය දං උච්චතාවසෝ දුක්ඛං අරිය සත්‍යං කතමංචාවස දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තන්නාපෝනෝ භාවිකානන්ති රාගසහගතා තත්‍ර තත්‍රාභිනන්දනේ සේයති දං කාමතන්නා භවතන්නාය භාතන්නාය දං උච්චතාවසෝ දුක්ඛ සමුදයං අරේ සච්ඡං කතමංචාවසෝ දුක්ඛ නිරෝධං අරේ සච්ඡං යෝතස්සා ඒව තන්නාය අසේස විරාග නිරෝධෝ
චාගෝපටි නිසක්කෝ මුත්‍යයනාලෝ දං ච තවසු දුක නිරෝධං අරේ සච්චංකත මංචාවසු දුක නිරෝධ ගාමිනී පටිපදාරය සච්චං අය මේ වාරියෝ අට්ටංගිකෝ. මක්ගෝ සේති දන් සම්මා දිිට්ටි සම්මා සංකපෝ සම්මාවාචා සම්මා කම්මන්තෝ සමාජියෝ සම්මාවායාමෝ සම්මා සති සම්මා සමාධිකත මංචාවසු සම්මාධිට්ටි අංකෝ හසු දුකේ ජානන් දුක සමුදේ ඥානන් දුක නිරෝධය ඥානන් දුක නිරෝධ ගාමිනී පටිපදාය ඥානඟ යෝචිතාවසෝ සම්මා දිට්ඨිකතමංචාවසෝ සම්මා සංකප්පෝ නෙක්ඛම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිංසා සංකප්පෝ අයං උච්චිතාවසෝ සම්මා සංකප්පෝ කතමංචාවසෝ සම්මා වාචාම සවාදා වේරමණි පිසුනා වාචා වේරමණි පරුසා වාචා වේරමණි සම්පප්පලාපා වේරමණි අයං උච්චිතාවසෝ සම්මා වාචා කතමංචාවසෝ සම්මා කම්මන්තෝ පානාතිපාතා වේරමණී අදින්නාදානා වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී අයං උච්චිතාවසෝ සම්මා කම්මන්තෝ කතමංචාවසෝ සම්මා ජීවය දවසෝ අරිසාවකම් මිච්ඡා ජීවං පාය සම්මා ජීවෙන ජීවකම් කප්පේති අයං උච්චිතාවසෝ සම්මා ජීවෝ කතමංචාවසෝ සම්මා වායාම දවසෝ බික්ඛු අනුපන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය සංජඤ්ඤානේතු වායමිත විරයං ආරභති චිත්තං පග්ගණ්ණාති පදාති උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පානාය චංජඤ්ඤානේතු වායමිත විරයං ආරභති චිත්තං පග්ගණ්ණාති පදාති අනුපන්නානං කුසලානං ධම්මානං උපාදාය චංජඤ්ඤානේතු වායමිත විරයං ආරභති චිත්තං පග්ගණ්ණාති පදාති උපන්නානං කුසලානං ධම්මානං තිතියා සම්මෝසාය බීවෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා තංජඤ්ඤනෙති වායමිති විරියං ආරවෙත් චිත්තං පග්ගණ්ණාති පදාති අයං උච්චිතාවසෝ සම්මා වායාමු කතමංචාවසෝ සම්මා සති දවසෝ භික්ඛෝ කායේ කායානුපස්සී විරේති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අපි ජාතෝ මනසං වේදනාසු වේදනානුපස්සී විරේති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අභිජ්ජා දෝමනසං චිත්තේ චිත්තානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අභිජ්ජා දෝමනසං ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අභිජ්ජා දෝමනසං අයුච්චතාවසෝ සම්මා සතිගතමංචාවසෝ සම්මා සමාධි දවසෝ බිකු විච්චේව කාමේ විච්චේ අකුසලේ ධම්මේ සවිසක්ඛං සවිතාරං විවේක ජම්පීති සුඛං පඨමං ජහනං උපසම්පජ්ජ විහෙරති විතක විචාරාණං ඕප සමාජ්ජත්තං සම්පසාධනං චේතසෝ ඒකෝ දිභාවං අවිතක්කං අවිචාරං සමාජ්ජං පීති සුඛං ဒුතිය ඥානං උපසම්පජ්ජ විහෙරති පීතියාච විරාගාපේකකෝච විහෙරති සතෝච සම්පජානෝ සුඛං ච කායේන පටිසංවේදේති යන්තං අරිය ආචික්කන්ති උපේකකෝ සතිමා සුඛ විහාරීති තතිය ඥානං උපසම්පජ්ජ විහෙරති සුඛස්ස ච පානා දුක්ඛස්ස ච පානා

සම්පජ්ජ විහෙරති අයංච අයං උච්චතාවසෝ සම්මා සමාධි ධම් උච්චතාවසෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා රහස චන්තතාගතෙන අවසාරතා සම්මා සම්බුද්දෙන බාරාණසයන් ඉතිපත නෙමිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්ති තංගම් පටිවත්තෙන් සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රාහ්මණවා කේනච වාලෝකස්මී යති තං මේ සංජතුන්නං අරිය සච්ඡං වාචිකන දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානිකම් අන්තේ දමෝච ඉදමෝ චායස්මා සාරිපුත්තෝ අත්තමනාතේ බික්ඛු ආයස්මතෝ සාරිපුත්තස්ස

0: පන්සිල් සමාදන් වෙන්න කවුරුත් තුන් වතාවක් නමස්කාරය කියන්න.
1: නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.

සමස්ත දිව්‍ය සමූහයා විසින් පින් පඳුරක් වශයෙන් අනුමෝදන් වනු ලබත්වා. මෙසේ පෙතම පුණ්‍ය අනුමෝදනාවෙන් අධිකතර චිත්ත ප්‍රමෝදයට පැමිණියා වූ දෙවියන්ගේ දේව තේජානුභාවයෙන් ආශ්‍රේමත් බුද්ධාදී උතුම් තුනුරුවනේ ගුණානුභාව බලයෙන්ද කරනකොට ගෙන විනිසල බල කුසලකාමී සකල සද්ධාවන්ත පින්වතුන්ට යාත්ම

සකල ඥාති වර්ගයා කෙරෙහිත් මේ පින් එකාකාර වාත්පත් වීමෙන් සසර වසන තුරු නිවන් දකින්න තුරු නරක ආදි සතර අපාය උත්පත්ති දුක්ඛයකට කිසියම්ම කාලයක වර්ණ වෙලම මීට වඩා සපවතුන් ඇත්තා වූ චාතු මහා රාජකාදී සතිව්‍ය ලෝකයන් නිපිදාස් ගණන් දෙවියන් විසින් පිරිවරණා ලදව දිවසිරින් පින පිනා දිවසපත් වළඳා හි ආයු ගෙවා නැවත මේ මනලෝපතනා කාලයක් ඇත්තේ වී නම් සාත්‍රිය බ්‍රාහ්මණ ආදියතුම් ආසාර වංශ කුලවල ඉපදෙන ප්‍රේනාල දුප භෝග පරිභෝග වද්දු සම්බල්ල බාලද්දා වූ සම්පත්ති මද කුතු ආලයන කොට වේලා මන වෙස් අන්තර ධම්ම සොණ්ඩකාදී මහ පිනති අංශේ මහ දම් පවද්වා යදී වාසය කරන කාලයට කල්පද්‍රුම ආකාරයෙන් තුන් ලෝ බබළුවා බුදු වී වැඩවදාරණ සකල ලෝකයේ තිබදෝත්තම

සද්‍යය මේරෙ ශ්‍රේසත් ධර්මශ්‍රවනාව බෝධයෙන් උපතා විපත නැති සියලු දුක් නිමාවන නිත්‍ය මංගල පරම සුන්දර සාන්ත ප්‍රවරතර අග්‍රවතුන් අමාමානිවන් සැප බාධා නැතිව සාදා ගැනීමට මේ පින්කම්මි ජනිත උදාරානි සංස ධර්මයන් මේ වෙහෙර සඟපරපුරේ වැඩහිඳ අපවත්වී වදාළ සියලු යතීන්ද්‍රයාණන් වහන්සේලාටත් ඔබ හැම දෙනාටමත්.

0: සම්මා සම්බුදු සරණයි සුපින්නතුනි. ඊට යෙදුණු අධි වෙසක් පුර පසළොස්වක පොහොය නිමිති කොටගෙන ජාතික ගුවන්විදුලියේ සදේශීය සේවාවේ පූජා සදම් වන්දනාව අප ඔබට ගෙනෙනු ලැබුවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සඳලංකාව වැටකියාව මදුරුගමු ශ්‍රී චන්ද්‍ර බිම්බාරාම විහාරස්ථානයේ සිට ඊ රාත්‍රියේ පටන් අද අලුයම දක්වා සැරියුත් මුගලන් පරම්පරාවෙන් පැවතෙන මහා සංගරුවන අප කෙරෙහි, රට කෙරෙහි, ලෝකයේ කෙරෙහි මහත් අනුකම්පාවෙන් උතුම් වූ පරිත්‍රාණ ධර්ම දේශනාව සිදු කරනු ලැබුවා. දැන් නිමවට පත්වන්නේ එම පරිත්‍රාණ ධර්ම දේශනාවයි. සුපින්නතුනි, මේ මොහොතේදී අප හැම දෙනාම සාදු නදක් දෙමින් ගෞරවනීය මහා සංඝරත්නයට අපි අපේ ගෞරවය පුද කර සිටිමු. සාදු සාදු සාදු. පූජා සදම් වන්දනාව ගෙනීමේදී විශේෂයෙන්ම විහාරාධීශර, ඓතිහාසික බෝපිටිය රාජමහා විහාරය, වැටකියාව මදුරුගමු ශ්‍රී චන්ද්‍රබිම්බාරාමේ යන උභය විහාරාධීශර, බෝපිටිය මහාවිද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති පූජනීය වල්ගම මුදිත ස්වාමින්දයන් වහන්සේගේ ආශිර්වාදයෙන්, කුරුණෑගල උඩුගම ශ්‍රී ශෛල බිම්බාරාම පුරාණ මහා විහාරාධිපති, සඳලංකාව වැටකියාව මදුරුගම ශ්‍රී චන්ද්‍ර බිම්බාරාම පුරාණ විහාරාධිකාරී, සඳලංකාව ශාස්ත්‍රෝදේ මහපිරිවෙනේ ආචාර්ය, සඳලංකා කවිදැහන නිර්මාතෘ සද්ධර්ම කීර්ති ශ්‍රී මදුරුබාණි කාව්‍ය විශාරද ශාස්ත්‍රවේදී පූජනීය ඉහිලගම ඉන්දරතන ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මැදිහත්වීම, උන්වහන්සේගේ සුවිශේෂ නායකත්වය පෙරදරි කරගෙනයි ජාතික ගුවන්විදුලිය මෙවර පූජා සදම් වන්දනාව මේ ශ්‍රී චන්ද්‍රබිම්බාරාම විහාරස්ථානයේ සිට ඔබට ගෙනෙනු ලැබුවේ. විශේෂයෙන්ම මේ මොහොතේදී අප සිහිපත් කළ යුතුයි අපවත් වී වදාළ ඓතිහාසික බෝපිටිය රාජමහා විහාරය, වැටකියාව මදුරුගම ශ්‍රී චන්ද්‍රබිම්බාරාම පුරාණ මහා විහාරය යන උභය විහාරාධීශවර කටුගම්පල හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක හුණුවිල ශ්‍රී සුමනරත්න නාහිමිපාණන් වහන්සේ ඇතුළු විහාරගණයේ අපවත් වී වදාළ මහා සංඝරුවනට සහ පරලොස්සපත් සියලුම දායකකාරකාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීම ආදී කොටගත් අරමුණු පෙරදැරි කරගෙනයි පූජා සදම් වන්දනාව මේ විහාරස්ථානයේ සිට ගෙනෙන්නට ශාස්ත්‍රවේදී පූජනීය හෙළගම ඉන්දරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ සතර පීරුවේ දායක ප්‍රසාදින් හා එක්වමින් කටයුතු කරනු ලැබුවේ. විශේෂයෙන්ම අප මතක් කළ යුතුයි සුපින්නතුනි, මේ මාසයේ 18 වන දිනට උන්වහන්සේගේ උපන්දිනය ඊදින දිනය. එදිනට මේ විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය ඉදිකිරීමේ කටයුත්ත සිදුවන බවත් මේ මොහොතේදී අප සිහිපත් කරන්නට කැමතියි. පූජා සදම් වන්දනාව ගෙනීමේදී විශේෂයෙන්ම විහාරස්ථ දායක සභාව, සිරිපති දහම් පාසල, සිරිපති තරුණ බෞද්ධ සංගමය, සිරිපති පෙර පාසල, අනුලාශීල සමාදාන සමිතිය, වැඩිහිටි සමිතිය ඇතුළු සියලුම ස්වේච්ඡා සංවිධාන සහ සතර පීරුවේ දායක ප්‍රසාදීන් මේ කටයුතු සඳහා සහ සම්බන්ධව කටයුතු කරනු ලැබුවා. එමෙන්ම සුවිශේෂ ආකාරයෙන් මේ ප්‍රදේශයේ පිරිස එක්විමින් නිර්මාණය කළ රමණීය මේ සුවිශේෂ වූ අප සිහිපත් කරන්නට කැමති මේ පරිත්‍රාණ ධර්ම දේශනාව සඳහා ඉදි කළ මණ්ඩපයේ සිට මේ කටයුත්ත ගෙනීමේදී විශේෂයෙන්ම මා කඳුර හේවිසි කණ්ඩායමෙන් මේ කටයුත්ත සඳහා ලබා දුන් දායකත්වයත් විශේෂයෙන් අප මේ මොහොතේදී සිහිපත් කළ යුතුය. සුපින්දුතුනි, විශේෂයෙන්ම මේ විහාරස්ථානය සංවර්ධනය කරා ගෙන යන්නට කටයුතු කරන විහාරාධිශර පූජනීය වල්ගම මුදිත ස්වාමින් වහන්සේ ඇතුළු ඒ සමගම විහාරස්ථානයේ වැඩවාසය කරන බාරකාර තැන්පත් අපේ ස්වාමින් වහන්සේ පූජනීය හෙළගම ඉන්දරතන ස්වාමින්දයන් වහන්සේ ඇතුළු මේ විහාරාධිකාරී අපේ ඉන්දරතන ස්වාමින්දයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට මේ විහාරස්ථානය තව තවත් සංවර්ධනය කරන්නට තෙරුවන්ගේ ආශිර්වාදය ශක්තිය ලැබේවායි මේ පූජා සදම් වන්දනාවේ සිට අප සිහිපත් කරන්නට කැමතියි. පූජා සදම් වන්දනාව ගෙනීමේදී විශේෂයෙන්ම අප සිහිපත් කළ යුතුයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති තැන්පත් උදිත ගයාශාන් ගුණසේකර මැතිතුමන්, ඒ සමගම අධ්‍යක්ෂ ජෙනරාල්තුමන්, සිංහල සේවා අධ්‍යක්ෂ ලලනී වික්‍රමරාජ මහත්මිය, ඒ සමගම ආගමික අංශ ප්‍රධානී සරත් පීරිස් මහතා ප්‍රමුඛ ආගමික අංශයේ සහ සමස්ත ජාතික ගුවන්විදුලියේ සියලුම පිරිසකින් ලැබෙන දායකත්වයත් මේ මොහොතේදී අප සිහිපත් කරන්නේ ඉතාම ගෞරවයෙන් යුතු. මේ සුවිශේෂ පින්කමේ ආශිර්වාදයෙන් රටටත් ලෝකයටත් සුවිශේෂ ආකාරයෙන් සියලුම කටයුතු කරන්නට තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවායි අප මේ මොහොතේදී ප්‍රාර්ථනා කර සිටිමු. මේ වැඩසටහන් ගෙනීමේදී විශේෂයෙන්ම අප සමග කටයුතු කරන පූජනීය මල්ලුල්ලේ මේධානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේටත් මේ මොහොතේදී අපි නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටින්නට කැමැතියි. සුපින්නතනි, පූජා සදහම් වන්දනාව ගෙනීමේදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රධාන පාලක මැදිරියේ සියලුම නිලධාරීන්, ඒ සමගම දිවයිනේ විවිධ ස්ථානවල සිට මෙම හඬ පරාසයන් ඔබට සන්නිවේදනය කිරීමේ කාර්යයේදී කටයුතු කරන විශාල පිරිසක් සිටිනවා. ඒ සියලුම දෙනාටත් මේ මොහොතේදී අපි පුණ්‍යානුමෝදනා කර සිටින්නට කැමැතියි. වැඩසටහන ගෙනීමේදී ජාතික ගුවන්විදුලියේ බාහිර ප්‍රචාරක අංශයේ කාර්යභාර නිලධාරී කපිල ප්‍රියන්ත, කාර්මික නිලධාරී රවීන්ද්‍ර ප්‍රනාන්දු සහාය ලබා දුනා. අජන්ත ප්‍රියදර්ශන සමග අශෝක ලක්ෂ්මන්. ඒ සමගම වැඩසටහන ගෙනීමේදී මැදිරියේ සිට තුමුල දිනුජය ඔබ ලබා දුන් දායකත්වයත් මේ මොහොතේදී අප සිහිපත් කරන්නේ සතුටත් පෙරදැරි කරගනිමින්. පූජා සදහම් වන්දනාව ගෙනීමේදී නිවේදන නිෂ්පාදන කටයුතු බද්‍රජිත් සෞමි කුමාර සමග මම ප්‍රියදර්ශන සමන් කුමාර මේ විහාරස්ථානයේ සිටගෙන පූජා සදහම් වන්දනාව මෙතකින් අපේ සමාප්තියට පත් කරන්නේ ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට සාමය සතුට සැනසුම පිරි වාසනාවන්ත දවසක් උදා වේවා යන උදාර ප්‍රාර්ථනේ තබමින් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. සම්බන්ධතාවය සොදේශී සේවා මැදිරි තුමුල දිනුචය ඔබට.
1: ඒ විශ්‍රවණය කරේ සද්ද ලංකාව මදුරගමුව වැටිකයාව ශ්‍රී චන්ද්‍රබිම්බාරාම පුරාණ මහා විහාරස්ථානයේ සිට අධිපසලසක පූජා සඳහා වන්දනා වෙනුවෙන් විසිරුව හැරුණු සරවාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවටයි. ඊයේ අලියුම සිට අද අලියුම දක්වා පූජා සඳහා වන්දනාව ප්‍රචාරණය සඳහා කටයුතු කළ ජ්‍යෙෂ්ඨ සංවේදක ප්‍රියදර්ශන සමන් කුමාර, ජ්‍යෙෂ්ඨ සංවේදක බද්‍රජිත් සෞම්‍ය ඇතුළු ගුවන්විදුලි සංස්ථා බාහිර ප්‍රචාරක ශිල්පී සහෘදයන්ටද බේවින් ස්තුතියි.
2: සත්වක සිත් සුවපත් කරන ස්වදේශීය සේවය
3: FM 91.7 91.9

0: සමසිත් සුවපත් වන සුන්දර දවසකට සුභ දවසකට සුභාසිරිය ඔබට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන්. ස්වදේශීය සේවා විකාශන කටයුතුයි මේ ආරම්භ වන්නේ. අද බුද්ධ වර්ෂ 2570 වෙසක් මස අව පෑලවිය නම් තිතියලත් ශනිදින විවහර වර්ෂ ක්‍රිස්තු වර්ෂ 2026 වූ මැයි මාසේ දෙවනදා සෙනසුරාදා. හිමිදිරේ අපි ඔබේ නිවහනට දෙනියායෙන් හුන්නස්ගිරියෙන් කරගහතැන්නෙන් කොළඹින් නුවරලි රදල්ලෙන් සායාපනයෙන් 91.7 යටියන්තොටින් හපුතලෙන් සහ කොක්කාවිල් වලින් 91.9 මෙගාහර්ට් සංඛ්‍යාතයන් ඔස්සේ ඔබට සමීපයි. අලිව 5 දැන් වෙලාව. දවසේ වැඩ කටයුතු ආරම්භව බත් සමග එක්ව පන්සිල් සමාදන්ව සෙත් පිරිශ්‍රවණය කරන්නටයි මේ අපි සූදානම් වන්නේ. අපායක් වෙන්නයි ඔබට ආරාධනා.
1: පන්සිල් සහ සෙත් පිරිත් අපි දැන් පන්සිල් සමාදන් වීමට සූදානම් වෙමු. අවසරයි ස්වාමීන්. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.

0: දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
1: දුතියං පෙධම්මං සරණං ගච්ඡාමි.
0: දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
1: දුතියං පෙසංඝං සරණං ගච්ඡාමි.
0: දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
1: තතියං පෙබුද්ධං සරණං ගච්ඡාමි.
0: තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
1: තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
0: තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
1: තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
0: තතියම්පි සංඝං සරණං

0: ධම්මචින්තාව. අද ධම්මචින්තාව ඉදිරිපත් කරන ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ කැස්පෑවේ පඤ්ඤානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ.
1: නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත කාරුණික වාසනාවන්ත ගුණගරුක පින්වතුනි, ප්‍රථමයෙන් ඔබ සැමදෙනාටම සුභම සුභ පින්බර දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පැරණි කියමනක් තියෙනවා, විද්‍යා දදාති විනයං, විනයාද්‍යාති පාත්‍රතාම්, පාත්‍රත් වාදන මාප්නෝති, ධනං ධර්මං තතක් සුකං කියලා. අපි අපේ ජීවිතයේ කළයුතු වැදගත්ම දෙයක් තමයි අධ්‍යාපනය. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, සිප්පං සික්කාපෙන්ති, දෙමව්පියෝ දරුවන්ට හොඳට උගන්වන්න ඕන. අධ්‍යාපනය ලැබුවහම මොනවද අපිට ලැබෙන්නේ? විද්‍යා දදාති විනයං, හොඳට ඉගෙන ගත්තට පස්සේ විනය හම්බ වෙනවා. අධ්‍යාපනය තුලින් තමයි ශිෂ්ට සම්පන්න දරුවෙක් සමාජගත වෙන්නේ. පැරණි කියමනක් තියෙනවා, මාතා සස්ත්‍රුක් පිතා වෛරී, තමන්ගේ දරුවට අම්මා උගන්වන්නේ නැත්නම් අනාගතේ සැතිරියක් බවට පත් වෙනවලු. පිතා වෛරී, තාත්තා වෛරක්කාරයෙක් බවට පත් වෙනවලු. අධ්‍යාපනයෙන් පිරිච්ච සමාජයට කියන්නේ ස්වර්ණහංසය ඉන්න සමාජයක් කියලා. අම්මා තාත්තා දරුවා සමාජගත කරද්දී ස්වර්ණහංසය ඉන්න සමාජයකට අධ්‍යාපනයෙන් තොරයි නම් එයා කපුටෙක් විදියටයි සමාජගත වෙන්නේ. හැබැයි හැම අම්මා තාත්තගෙම බලාපොරොත්තුව තමයි දරුවා සමාජගත කරන්න ආසයි ස්වර්ණහංසයෙක් විදියට. එහෙනම් දරුවා හොඳට ඉගෙන ගත්තට පස්සේ විනයගරුක දරුවෙක් බවට පරිවර්තනය වෙනවා. අම්මා තාත්තගේ ගුණදම් දන්න දරුවෙක් බවට පත් වෙනවා. වැඩිහිටියට ආදරය කරන්න, අසරණයන්ට පිහිට වෙන්න, හැමෝටම ගරු කරන පුද්ගලයෙක් බවට අධ්‍යාපනය තුලින් පත් වෙනවා. හොඳට ඉගෙන ගත්තාම විනය ලැබෙනවා. විනයගරුක දරුවෙක් බවට පත් වුණාම ලෝකේ හැමෝම ඔබට ගෞරව කරන්න පටන් ගන්නවා. එතකොට ඔබ ගෞරවාන්විත චරිතයක් බවට පරිවර්තනය වෙලා ඉවරයි. ගෞරවාන්විත චරිතයක් බවට පත් වුණාට පස්සේ විනයාද්‍යාති පාත්‍රතාම්, පාත්‍රත් වාදන මාප්නෝති, ඔබගේ පස්සෙන් ඔබ හොයන ධනය ගලාගෙන එන්න පටන් ගන්නවා. ඒ නිසා ඔබ ධනය ඔබට තියෙනකොට ඔබ ලෝකේ සතුටින් ජීවත් වෙන, ඔබ අනිකාට උදව්පකාර කරන පුද්ගලයෙක් බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා අම්මා තාත්තා ගාව තියෙන්න ඕන ලොකුම ඉලක්කය තමයි තමන්ගේ දරුවා හොඳට අධ්‍යාපනයෙන් ඉහළට යොමු කරන එක. දරුවොත් දැනගන්න ඕන අම්මා තාත්තගේ බලාපොරොත්තු ඒ විදියටම ඉටු කරන්න හොඳට මම ඉගෙන ගන්නවා කියන කාරණේ හදවතේ තියාගෙන වැඩ කරන්න ඕන. එනිසා මේ කාරණාව මතක තියාගෙන ලෝකේ හැමෝම ගරු කරන, හැමෝම ආදරය කරන සුන්දර හදවතක් තියෙන ගුණවන්ත මිනිස්සෙක් බවට පත් වෙන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම දළදා සමිඳු පිහිටයි.

0: ක්‍රිස්තියානි කතාව. අද ක්‍රිස්තියානි කතාව ඉදිරිපත් කරනු ලබන්නේ රන්තිල් ප්‍රනාන්දු පියතුමන් විසින්.
1: සුබෝදෑසනක් ඔබ හැම දෙනාටම. අද දවස ආරම්භ කරන්නට මම උපදේශකයාගේ පොතෙන් පණිවිඩ කිහිපයක් ගන්නවා. මහල්ලන්ගේ අනුශාසනා පහත් කොට නොසලකන්න, ඔවුන්ද තමන්ගේ මව්පියන්ගෙන් ඒවා ඉගෙන ගත් හෙයිනි. කල්පනා කරන ආකාරය ඔබ ඔවුන්ගෙන් ඉගෙන ගන්නෙහිය. තැනට ඔබින උත්තරය ඉගෙන ගන්නෙහිය. මං හිතනවා මිනිස්සු වෙන අපිට ගොඩාක් වෙලාවට වරදින තැනක් තමයි නිවැරදි තැන අපි දෙන්න ඕන උත්තරය කුමක්ද කියලා. විටක ඔබ විවෘතව කතා කරනවා වෙන්න පුළුවන්. ඔබ ඍජුව අදහස් ප්‍රකාශ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ සත්‍යවාදී අවංක අවනත කෙනෙක් වෙන්නත් පුළුවන්. නමුත් ඒ හැමදේටම එහා ගිය තැනට ඔබින, තැනට ගැළපෙන ස්ථානෝචිත ප්‍රඥාවෙන් පිරුණු කෙනෙක්ද කියලා ඔබ ඔබෙන් අහලා බලන්න. වෙලාව ආවිට, හොඳ වෙලාව, හරි වෙලාව ආවිට අහක යන පොඩි බෝලයක් වුණත් ගෝල් එකක් බවට පත් කරගත්ත හැකි. ෆුට්බෝල් ක්‍රීඩාව ගැන මම මතක් කළේ. වෙලාව ආවිට මේ අහකින් යන බෝලයක් වුණත් ලකුණක් බවට පත් කරගත හැකි. ඒ නිසා මතක තියාගන්න, ඔබ මේ මොහොතේ දෙන උත්තරය, මේ මොහොතේ ඔබේ ප්‍රතිචාරය හරි වැදගත්. කෙනෙකුගේ ජීවිතය නැගිට්ටවන්නට, කෙනෙකුගේ ජීවිතයට අලුත් අරුතක් ගෙන දෙන්නට, ඒ වගේම කෙනෙකුගේ මුහුණට සිනහාවක් ගේන්නට එය හරියට බලපානවා. ඉතින් ඔබ පොඩි වෙලාවක් අරගෙන මෙනෙහි කළ බලන්න, ඔබ වැඩිහිටියන්ගේ අනුශාසනාවල් අවබෝධ කරගන්න කෙනෙක්ද? එහෙම නැත්නම් ඔවුන් හෙලා දකිමින් ඔවුන්ව පහත් කරන කෙනෙක්ද? ඒ වගේම තමයි ඒ වැඩිහිටියන්ගෙන් තමයි අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නෙ. අපිට වඩා ඒගොල්ලන් අත්දැකීම් තියෙනවානේ, ඒගොල්ලෝ අපිට වඩා ලෝකය දැකලා තියෙනවානේ. අපි සමහර වෙලාවට මේ පරම්පරාව වෙන්න පුළුවන්, අලුත් පරම්පරාවක් අලුත් විදියට හිතනවා වෙන්න පුළුවන්. නමුත් ඊට වඩා අත්දැකීම් කියන දේවල් වලට පරම්පරාවක් සීමාවක් පනවන්න බෑ. එනිසා ඔබ ප්‍රවේසම් වන්න, යම් තැන්වල ඔබ කතා කරන වචන, යම් තැන්වල ඔබ හැසිරෙන විදිහ තව කෙනෙකුට යහපතම අරගෙන එන්නෙත් නැහැ. ඔබ ඔබේ වචන ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න. ඔබේ පුද්ගලයොත් එක්ක වැඩ කරනකොට ඔබේ දක්වන ප්‍රතිචාර ගැන, එයාගේ හිත රිදෙන, හිත කඩන රැවටිලි ස්වභාවයට නතු වෙච්ච උත්තරවලින් ඔබ ඈත් වෙන්න. ඔබ පුළුවන් තරම් වැඩිහිටි කෙනෙකුට අහුම්කම් දෙන්න, ඒ කෙනාට අවනත වෙන්න, ඒ කෙනාට ස්තුතිපූර්වක වෙන්න. වැඩිහිටියෙක් ඔබට යම් උදව්වක් කළ විට ක්ෂණිකවම ඔබ ස්තුතියි කියන මතක තියාගන්න. මොකද ඒ කෙනත් එක්ක ඔබ ගත කරන අන්තිම හෝරා කීපයක්ද විය හැකි. ඔබ මේ තත්ත්වයට ගේන්නට බොහෝ වැඩිහිටි අය ඔබට උදව් කරලා තියෙන බවත් මතක තියාගන්න. ඔබට